සමතෙන්දරස්ස පදවිම් සනමංගලම් මංගල සද්බුද්දිස්ස බුදෝ ගුරුස්ස ගුරුතාම් සුඛා සුඛම් සම්සනි රාහුර් බාහු බලම් කරෝතු සතතම් කේතුම් කුලස්යෝ නිත්‍යම්